0: play Lanka.
1: ඉතින් උනා තමයි සුසීම ටෙලි නාට්‍ය තේමා ගීතය ඔබට ඇහුනේ ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ ගීතයේ පදපේලි දෙකක් තුනක් උනත් හරි අපූර්වට ඉතාමත් සරලව සංගීතය යොදා සරල නමුත් ඉතාමත් මියුරුව සංගීතය යොදලා ගීතයක් බවට පත් කරන්න පුළුවන් සංගීතඥ කීඩියා නම් ඒ ක්ලරන්ස් ඉතින් ක්ලරන්ස්ගේ හඬ අතර

මෙහි ලාබාල සමනල් අවධිය ගැන යම්කිසි මොනෝලොග් එකක් එහෙම නැත්නම් මේ පාඩයක් කියනවා. ඒ පාඩයේ එවකට කියවේ බොහෝ තරුණ ජැක්සන් ඇන්තනි සුසී මාටලි නාට්‍ය ප්‍රධාන චරිතයක් නිරූපණය කළ අසේලගේ චරිතය නිරූපණය කළ ජැක්සන් තමයි ඒ ගීතය ඒ මොනෝලොග් එක එහෙම නැත්නම් ඒ පද පෙළිය ක්ලරන්ස්ගේ හඬ අතර දී කියෙව්වේ. ඉතින් පසුව ජැක්සන් මහා කලාකරුවෙකු බවට පත් වුණා. ඔහුත් ඉතින් අපි අතරින් වියෝ වුණා. ඉතාමත් සොඳුරු සිනමා පටයක් දායාද කරලා නමුත් තවමත් තිරගත නොවුණු ඒ සිනමා පටය එකගෙයි සොකරි නමින් තමයි නම් වෙලා තියෙන්නේ. බොහෝ මියුරුගී රැසක් අඩංගු වෙන චිත්‍රපටයක් තමයි එකගෙයි සොකරි. ඉතින් ලංකා ඉතිහාසයේ පුරාණ චාරිත්‍රයක් ආශ්‍රයෙන් තමයි එකගෙයි දීගයක් ආශ්‍රයේ එවැනි ඒ චාරිත්‍රය ඇසුරෙන් තමයි චිත්‍රපටය නිපදවලා තියෙන්නේ. මේ අහලා බලමු ඒ චිත්‍රපටයේ එන ගීතයක්.

ඔන්න හැම තමයි සකරි නාට්‍ය ගැමි නාටකයේ උඩරට සම්ප්‍රදායේ නාදමාලා අලලාම සැකසුණු ඉතාමත් නවීන ආකාරයට සැකසුණු ඉතාමත් මියුරු ගීත අඩංගු වෙනවා. ඒ ගීත සියල්ලම YouTube අවකාශයේ තියෙනවා, ඔබට අහලා බලන්න පුළුවන්. හරිම ලස්සනයි මියුරුයි. ඒ නිර්මාණය අපිට ළඟදීම බලන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමු. මෙන්න මෙහෙම කවියක් උපුටා ගන්නවා. අචලා නෙළුනිකාගේ කවියක් නවසීලන්තේ අපි

කවි වට්සැප් පිටුවේ තමයි තිබෙන්නේ. නවසීලන්තයට අහස නවසීලන්ත අහසයට පොතේ පළවුවාද නැද්ද කියලා මට මතක නෑ. පළවුවා නම් කියන්න, නැත්තම් පළවන්න තියෙන කවියක් වෙන්නත් පුළුවන්. කවි උල්පත සිඳනවා නම් ටික ටික පූර්වන්නට ඕනෑය. නිමිති බිඳ බිඳ ආකහෙන් වැටෙන වැහි බිඳු විලසට ඉතිරි ගලන්නට ඕනෑය. නොසිතන වෙලාවක බැලිය හැකි තම ඇතුලාන්තයේ දෙස කොයිතරම් රිදි පෑරී ඇද්ද ඒ හදවත. කලකිරි අතහැරපු තැන් අපමණ සිහිකරොත් පද හතර ගැලපේ අපූරුවට. ඇතුලාන්තය නිහඬ නම් බලන්න ලෝකයේ දෙස මල් පිපෙනවා කොළ හැලෙනවා වරින් වර. හඳ පායන අහසක් තරු පිරවෙරාගත් රයක් දෙස අන්තිමට බලන් හිටියේ ඔබ කවදද? නිමිති ඕනෑ නම් කවියකට සොයන්නට ඕනෑය තමන් කවුද වග. කරුණාව පතා සතා සිවපාවුන්ට ජීවත් වන්නට ඕනෑය ගහකොළ සමග. සානුකම්පිත හදවතක් හිමි පන් හිඳට. නොසිඳේ කවි උල්පත කිසි දින. ඒත් හරි පරිස්සමෙන් රැකගත්ත සැනින් බිඳෙන සුළු ඔය හදවත. අචලාගේ කව්‍යයක 2026 ජූලි මාසේ දෙවනිදා තමයි පළ කරලා තියෙන්නේ නවසීලන්තයේ අහසයට අපි කවි වට්ස් ඇප් පිටුවේ.

තමයි පස්සේ ඉතින් කී විදිහ කියන කීවිච්ච විදිහට ඉතින් මොනවද උනේ කියලා දන්නේ කොහොම හරි ඉතින් බොහොම තරහෙන් ආයක කියපු ගීතයක් තමයි ඉතින් ගීත කියන්නේ එහෙමයි ආදරය තරහව වෛරය ඕනෑම දෙයක් ප්‍රකාශ කරන්නට පුළුවන් මාධ්‍යයක් මේ සමාජයේ කියවිය හැකි සමාජයේ තිබෙන දේවල් සමාජයේ සියලු දේ විචිත්‍රවත්ම මැවෙන මාධ්‍යයක් තමයි ගීතය කියන්නේ

නියතිලි මක තිබෙනවා ඔස්ට්‍රේලියාවේ ඉඳලා මෙල්බර්න් නගරේ ඉඳලා අපිව අහගෙන ඉන්න විජිත සහ පිරිස කියමුකෝ විජිත නන්දික සහ පිරිස ඉතින් ඉල්ලනවා ගීතයක් එකතු කරගන්නවා සියලුම දෙනාව ගීතය අහන්න ඉතින් ගණන්කාරයෝ කියලා ඉස්සර පිරිසක් හිටියා මේ හන්දිවල රෙම්මෙන් ඉතින් එහෙම අයට කවුරුත් බයයි දැන් පසුවත් ගණන්කාරය බිහි වුණා ඉතින් ඒ ගණන්කාරයෝ නෙමෙයි වෙනත් ආකාරයක ගණන්කාරයින් කියලා තමයි කියන්නේ කොහොම හරි ඉතින් අහලා බලමු ගීතය මේ ලංකාවට අලුත්ම කියන්නේ අමතුම ගීත ශෛලියක් මේ ශාස්ත්‍ර

ශාස්ත්‍රීය අපි පදල කරන ශාස්ත්‍රීය ගීත බොහෝම ඉහලින් ජනප්‍රියත්වයට පත්වමින් යන කාලේ ජිප්සීස් නම් කණ්ඩායම සමග සුනිල් පෙරේරා සමග ජිප්සීස් නම් බිහිවුණු ගායක කණ්ඩායම මේ බොහොම අපූරු විදිහේ ගීත ඒ ගීතනුත් සමාජ ප්‍රශ්න ආදී නොයෙක් දේවල් ගැන කතා කරා. ඉතින් එකතුරුගෙන සියලු දෙනාම ඔස්ට්‍රේලියාවේ සිටින විජිතගේ ගීත ඉල්ලීම අපි මෙන්න මෙහෙම ඉදිරිපත් කරනවා.

ඔන්නම ඉතින් බාරොන් ගණන්කාර එක් බාරොන්ට කරන්න බැරි වැඩක් නෑ බාරොන් තර්ජනය කරනවා යම් දෙයක් කරනවා කියලා ඉතින් ගීතේ හරි අපූර්වයි බාරොන් පාලං රූබන් ඒ වගේ ඉතින් මේ බයිලා ගීත බයිලා සංස්කෘතිය වෙරළබඩ ප්‍රදේශයේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මේ මොරටුව ප්‍රදේශයෙන් ආරම්භ වුණාම ටිකක් උඩහට මීගමුව එයින් ටිකක් එහාට යනකම් වෙරළබඩ ජනතාව අතර තිබුණු ගීත සම්ප්‍රදායක් බොහොම මේ පෘතුගීසි සමයේ තමයි ගීත සම්ප්‍රදාය ලංකාවට ලැබිලා කියලා තියෙන ඉතින් පසුව බයිලා ගායකින් ලංකාවේ බිහි

ඉතාම ජනප්‍රිය බයිලා ගායකයනුත් ලංකායි බිහිුණ. ඒවගේම මේ පහ සමාජයේ ස්තරයක් විදිහට අපිතු මේ ජන කවි විදිහටත් මේ බයිලා හිටිවන කවි මඩු තිබුණ එක්තරා පලාතක මේ බයිලා මඩු තිබුණ ඒ පලාතේ. අන්න ඒ විදිහට මේ ශෛලිය මේ ගීත ශෛලිය ඇත්තන විතින් කලාවක් කොහමරි ඉතින් මේ සුනිල් පෙරේරා බිහි වෙන්නෙත් මේ ප්‍රදේශයෙන් රත්මලානයේ ආශ්‍රිතව. ඉතින් ඔහු නිතරම මේ ශෛලියට තමයි ගීත ගායනා කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ දවසට බොහොම ආන්දෝලන තිබුණා. ඉතින් මේ ශාස්ත්‍රීය ගීත අතරේ මෙවන් ගීත බොහොම සුගමව සුමටව වචන හසුරුවල විද්වතුන් ලියූ ගීත අතරට මෙවන් ගීත ගණන්කාර වාරුන් ඇවිල්ලා ඉතින් කරන එක වැඩිත් එච්චර හොඳ නෑනේ. ඒක නිසා බොහොම විචාරයට කතා බහට ලකුණා. කොහොම හරි ඉතින් ඔහු වටා ඉතාමත් විශාල රසික පිරිසක් එකතු වුණා. හොඳෙක් විනෝදය පිණිස මිනිස්සු මේ ගීත අහලා බොහෝ විනෝද වුණා. අදටත් විනෝද වෙනවා ඇති. ඉතින් ගීතය ඉල්ලුවේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් විජිත නන්දික එකතු කර ගත්තා ඔහුගේ සියලු මිතුරු මිතුරියනුත්. ඉතින් බලන්නට ඕනේ ඔස්ට්‍රේලියාවෙත් ඉන්නවද කියලා. ගණන්කාරයෝ මේ වගේම සමහරට නැතුව ඇති.

මේලා වහත පසුවී විනාඩි 49 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි.

කෙමෙන් කෙමෙන් ගත වෙලා ගිහින් හෝරාවකට ආසන්න කාලයක් ගත වෙලා ඉතින් ඔබෙන් සමුගෙන යන්නටයි මේ සූදානම අදට නමුත් නැවතත් ලබන සතියේ හරියටම හතට ඔබේ නිවසට ගොඩවදින පොරොන්දුව පිට නිකම්ම නෙමෙයි මෙවැනිම මියුරු ඌගී සමුච්චයක් රැගෙන ඉතින් එතෙක් ඔබට සුබ සතියක් හිටින් එළමෙන සතිය සුබම සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එවගේම අද රාත්‍රිය ඔබට සුවදායි රාත්‍රියක් වේවායි ප්‍රාර්ථනා කරනවා වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා ඔබේ හිතවත් සුරංග දසනායක

0: ඒ ඔබ දැහැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. හෙළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: If you're enrolled to vote and we have your email or mobile number, you'll get a reminder email or text from our team soon.
2: Just check your details are correct by 25 October and you're good to go. Brought to you by the Electoral Commission.
3: You're free or you're not free.
4: Free FM 89.0.

0: play Lanka.
1: ඉතින් ඔන්නව තමයි සුසීමා ටෙලිනාටේ තේමා ගීතය ඔබට ඇහුනේ. ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ ගීතය පදපේලි දෙකක් තුනක් වුණත් හරි අපූර්වට ඉතාමත් සරලව සංගීතය යොදා සරල නමුත් ඉතාමත් මියුරුව සංගීතය යොදලා ගීතයක් බවට පත් කරන්න පුළුවන් සංගීතඥ කිරියා නම් ඒ ක්ලරන්ස්. ඉතින් ක්ලරන්ස්ගේ හඬ අතර මෙහි ලාබාල සමනල් අවධිය ගැන යම්කිසි මොනොලොග් එකක් එහෙම නැත්නම් මේ පාඩයක් කියනවා. ඒ පාඩයේ එවකට කියවේ බොහෝ තරුණ ජැක්සන් ඇන්තනි සුසීමා ටෙලිනාටි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ අසේලගේ චරිතය නිරූපණය කළ ජැක්සන් තමයි ඒ ගීතය ඒ මොනොලොග් එක එහෙම නැත්නම් ඒ පදපේලිය ක්ලරන්ස්ගේ හඬ අතර දී කියවේ. ඉතින් පසුව ජැක්සන් මහා කලාකරුවෙකු බවට පත් වුණා. ඔහුත් ඉතින් අපි අතරින් වියෝ වුණා. ඉතාමත් සොඳුරු සිනමා පටයක් දායාද කරලා නමුත් තවමත් තිරගත නොවුණු ඒ සිනමා පටය එකගෙයි සොකරි නමින් තමයි නම් වෙලා තියෙන්නේ. බොහෝ මියුරුගී රැසක් අඩංගු වෙන චිත්‍රපටයක් තමයි එකගෙයි සොකරි. ඉතින් ලංකා ඉතිහාසයේ පුරාණ චාරිත්‍රයක් ආශ්‍රයෙන් තමයි එකගෙයි දීගයක් එවැනි ඒ චාරිත්‍රය ඇසුරින් තමයි චිත්‍රපටය නිපදවලා තියෙන්නේ. මේ අහලා බලමු ඒ චිත්‍රපටයේ එන ගීතයක්.

ඔන්න හැම තමයි සකරි නාට්‍ය ගැමි නාටකයේ උඩරට සම්ප්‍රදායේ නාදමාලා අලලාම සැකසුණු ඉතාමත් නවීන ආකාරයට සැකසුණු ඉතාමත් මියුරු ගීත අඩංගු වෙනවා. මේ ගීත සියල්ලම YouTube අවකාශයේ තිබෙනවා, ඔබට අහලා බලන්න පුළුවන්. හරිම ලස්සනයි මියුරුයි. ඒ නිර්මාණය අපිට ළඟදීම බලන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමු. මෙන්න මෙහෙම කවියක් උපුටා ගන්නවා. අචලා නෙළුනිකාගේ කවියක් නවසීලන්තයේ අපි කවි WhatsApp පිටුවේ තමයි තිබෙන්නේ. නවසීලන්ත අහසයට පොතේ පළවුවාද නැද්ද කියලා මට මතක නෑ. පළවුවා නම් කියන්න, නැත්තම් පළවන්න තියෙන කවියක් වෙන්නත් පුළුවන්. කවි උල්පත සිඳනවා නම් ටික ටික පූර්වන්නට ඕනෑය. නිමිති බිඳ බිඳ ආකහෙන් වැටෙන වැහි බිඳු විලසට ඉතිරී ගලන්නට ඕනෑය. නොසිතන වෙලාවක බැලිය හැකි තම ඇතුලාන්තයේ දෙස කොයිතරම් රිදි පෑරී ඇද්ද ඒ හදවත. කලකිරි අතහැරපු තැන් අපමණ සිහිකරොත් පද හතර ගැලපේ අපූර්වට. ඇතුලාන්තය නිහඬ නම් බලන්න ලෝකයේ දෙස මල් පිපෙනවා, කොළ හැලෙනවා වරින් වර. හඳ පායන අහසක් තරු පිරවරාගත් රයක් දෙස අන්තිමට බලන් හිටියේ ඔබ කවදද? නිමිති ඕනෑ නම් කවියකට සොයන්නට ඕනෑය තමන් කවුද වග. කරුණාව පතා සතා සිවුපාවුන්ට ජීවත් වන්නට ඕනෑය ගහකොළ සමග. සානුකම්පිත හදවතක් හිමි පන් හිඳට. නොසිඳේ කවි උල්පත කිසි දින, ඒත් හරි පරිස්සමින් රැකගත්ත සැනින් බිඳෙන සුළු ඔය හදවත. අචලාගේ කවියක 2026 ජූලි මාසේ දෙවනිදා තමයි පළ කරලා තියෙන්නේ නවසීලන්තයේ අහසයට අපි කවි WhatsApp පිටුවේ.

නොකඩුවක ප්‍රතිඵලයක් විදිහට ලියවුණු ගීතයක් තමයි පස්සේ ඉතින් කී විදිහ කියන කීවිච්ච විදිහට ඉතින් මොනවද උනේ කියලා දන්නේ කොහොම හරි ඉතින් බොහොම තරහෙන් ආයක කියපු ගීතයක් තමයි ඉතින් ගීත කියන්නේ එහෙමයි ආදරය තරහව වෛරය ඕනෑම දෙයක් ප්‍රකාශ කරන්නට පුළුවන් මාධ්‍යයක් මේ සමාජයේ කියවිය හැකි සමාජයේ තිබෙන දේවල් සමාජයේ සියලු දේ විචිත්‍රවත්ම මැවෙන මාධ්‍යයක් තමයි ගීතය කියන්නේ

ගියතිල්ලි මක් තිබෙනවා ඔස්ට්‍රලියාවේ ඉඳලා මෙල්බර්න් නගරේ ඉඳලා අපිව අහගෙන ඉන්න විජිත සහ පිරිස කියමුකෝ විජිත නන්දික සහ පිරිස ඉතින් ඉල්ලනවා ගීතයක් එකතු කරගන්නවා සියලුම දෙනාව ගීතය අහන්න ඉතින් ගණන්කාරයෝ කියලා ඉස්සර පිරිසක් හිටියා මේ හන්දිවල රෙම්මෙන් ඉතින් එහෙම අයට කවුරුත් බයයි දැන් පසුවත් ගණන්කාරය බිහි වුණා ඉතින් ඒ ගණන්කාරයෝ නෙමෙයි වෙනත් ආකාරයක ගණන්කාරයින් කියලා තමයි කියන්නේ කොහොම හරි ඉතින් අහලා බලමු ගීතය මේ ලංකාවට අලුත්ම කියන්නේ අමතුම ගීත ශෛලියක් මේ ශාස්ත්‍රීය අපි පදනම් කරන ශාස්ත්‍රීය ගීත බොහෝම ඉහළින් ජනප්‍රියත්වයට පත් වෙමින් යන කාලේ ජිප්සීස් නම් කණ්ඩායම සමග සුනිල් පෙරේරා සමග ජිප්සීස් නම් බිහිවුණු ගායක කණ්ඩායම මේ බොහොම අපූරු විදිහේ ගීත ඒ ගීතවලුත් සමාජ ප්‍රශ්න ආදී නොයෙක් දේවල් ගැන කතා කරා ඉතින් එකතුරුගෙන සියලු දෙනාම ඔස්ට්‍රේලියාවේ සිටින විජිතගේ ගීත ඉල්ලීම අපි මෙන්න මෙහෙම ඉදිරිපත් කරනවා

ඔන්නහම ඉතින් බාරොන් ගණංකාරයේ බාරොන්ට කරන්න බැරි වැඩක් නෑ බාරොන් තර්ජනය කරනවා යම් දෙයක් කරනවා කියලා ඉතින් ගීතේ හරි අපූර්වයි බාරොන් පාලං රූබන් ඒ වගේ ඉතින් මේ බයිලා ගීත බයිලා සංස්කෘතිය මේ වෙරළබඩ ප්‍රදේශයේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මේ මොරටුව ප්‍රදේශයෙන් ආරම්භ වුණාම ටිකක් උඩහට මීගමුව එයින් ටිකක් එහාට යනකම් වෙරළබඩ ජනතාව අතර තිබුණු ගීත සම්ප්‍රදායක් බොහොම මේ පෘතුගීසි සමයේ තමයි ගීත සම්ප්‍රදාය ලංකාවට ලැබිලා කියලා තියෙන ඉතින් පසුව බයිලා ගායකින් ලංකාවේ බිහි වුණා ඉතාමත් ජනප්‍රිය බයිලා ගායකින් උත් ලංකාවේ බිහි වුණා ඒ වගේම මේ පහ සමාජයේ ස්තරයක් විදිහට අපි තුමේ ජන කවි විදිහටත් මේ බයිලා හිටවන කවි මඩු තිබුණා එක්තරා පළාතක මේ බයිලා මඩු තිබුණා ඒ පළාතේ අන්න ඒ විදිහට මේ ශෛලිය මේ ගීත ශෛලිය ඇත්තටම ඉතින් කලාවක් කොහොම හරි ඉතින් මේ සුනිල් පෙරේරා බිහි වෙන්නේ මේ ප්‍රදේශයෙන් රත්මලානයේ ආශ්‍රිතව ඉතින් ඔහු නිතරම මේ ශෛලියට තමයි ගීත ගායනා කරන්න පටන් ගත්තේ ඉතින් ඒ දවසර බොහොම ආන්දෝලන තිබුණා ඉතින් මේ ශාස්ත්‍රීය ගීත අතරේ මෙවන් ගීත බොහොම සුගමව සුමටව වචන හසුරුවල විද්වතුන් ලියූ ගීත අතරට මෙවන් ගීත ගණන්කාර වාරුන් ඇවිල්ලා කරන එක වැඩි තෙච්චර හොඳ නෑනේ ඒක නිසා බොහොම විචාරයට කතා බහට ලකුණා කොහොම හරි ඉතින් ඔහු වටා ඉතාමත් විශාල රසික පිරිසක් එකතු වුණා හොඳෙක් විනෝදය පිණිස මිනිස්සු මේ ගීත අහලා බොහෝ විනෝද වුණා අදටත් විනෝද වෙනවා ඇති ඉතින් ගීතය ඉල්ලුවේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් විජිත නන්දික එකතු කරගත්තා ඔහුගේ සියලු මිතුරු මිතුරියනුත් ඉතින් බලන්නට ඕනේ ඔස්ට්‍රේලියාවෙත් ඉන්නවද කියලා ගණන්කාරයෝ මේ වගේම සමහරට නැතු ඇති

මේලා වහත පසුවී විනාඩි 49 මේ ඔබ එක් සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි.

කාලය කෙමෙන් කෙමෙන් ගත වෙලා ගින් හොරාවකට ආසන්න කාලයක් ගත වෙලා ඉතින් ඔබෙන් සමුගෙන යන්නටයි මේ සූදානම අදට නමුත් නැවතත් ලබන සතියේ හරියටම හතට ඔබේ නිවසට ගොඩවදින පොරොන්දුව පිට නිකම්ම නෙමෙයි මෙවැනිම මියුරු ඌගී සමුච්චයක් රැගෙන ඉතින් එතෙක් ඔබට සුබ සතියක් හිටින් එළමෙන සතිය සුබම සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එවගේම අද රාත්‍රිය ඔබට සුවදායි රාත්‍රියක් වේවායි ප්‍රාර්ථනා කරනවා වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා ඔබේ හිතවත් සුරංග දසනායක ප්‍රසිතුනා

0: ඒ ඔබ දැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. එළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: Toia ngā reo o te hāpuri. Free FM 89.0.